0: ආයේන වාචාය වචේ රසවා භූතේ කුකම පකතං යනයං භූතෝ පටිගණ්ඨං සත්‍යත්තං කාලන්තරේ සංවරිතුම භූතේ
1: අන්නමයං ධම්මානුසති නයං කරෝමසේ.